0: Radio Darmstadt. Radadadada.
1: Lanka Radio, deine singalesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4. 103,4.
2: ජර්මනියෙන් මේ ගුණට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
3: Radio Darmstadt.de gibt es auch einen Livestream. Ich grüße Sie in singalesischer Sprache aus Sri Lanka. Ayubowan. Ayubowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. වේලාව හරියටම දවල් 1:00 විනාඩිය ඔබ මේ සවන් දෙන්නේ ජර්මනියේ රේඩියෝ ඩාම්ස්ටඩ් ජාත්‍යන්තර සේවයේ ඔබ වෙත ගෙනෙන ලංකා රේඩියෝ සිංහල වැඩසටහනට. ඔබට පුළුවන් අපට සවන් දෙන්න DAB නව තාක්ෂණය යටතේ හෝ ලෝපුරාසින් ඔබට පුළුවන් අපත් සමග එක්වන්න රේඩියෝ ඩාම්ස්ටඩ්.de නැත්නම් රේඩියෝ ලංකා රේඩියෝ.lk වෙබ් අඩවියෙන්. ජයසතුට වාසනාව සමග තවත් ලස්සන දවසකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න. අද අපේ වැඩසටහනට ගොඩක් ගීත එකතු වෙනවා. ඒ වගේම ඔබට පුළුවන් අපට සමන් දෙන්න DAB නව තාක්ෂණය යටතේ නැත්නම් අපේ වෙබ් අඩවියෙන් ලංකා රේඩියෝ.lk හෝ රේඩියෝ ඩාම්ස්ටඩ්.de යන වෙබ් අඩවිවලින්. ඒ වගේම ඔබට පුළුවන් අපත් සමග එක්වන්න ලංකා රේඩියෝ ෆේස්බුක් පිටුවට එන්න facebook.com/lankaradio. ඒ වගේම ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk. ඒ වගේම ඔබට පුළුවන් අපට අමතන්න අපේ හොට්ලයින් එක මතක් කරන්න 0615 1187 03. Sie können auch uns anrufen, unsere Hotline 0615187000. Außerdem, Sie können auch mit uns chatten. Kommen Sie unsere Facebook-Seite, facebook.com/lankaradio. Außerdem, Sie können auch uns schreiben, info@lankaradio.lk. info@lankaradio.lk unsere E-Mail-Adresse. ඒ වගේම අපි සූදානම් කර තිබෙන ලස්සන ගීත කීපයක් ඔබ වෙනුවෙන් ගුණටෙක් කරන්න

අද අපි ලංකා රේඩියෝ වෙතින් විශේෂ වැඩසටහනක් සමග ඔබ වෙත එක් වෙනවා. ශ්‍රී ලංකා සංගීත ලෝකයට අපූර්ව සුවඳක් ගෙන දුන් ප්‍රියංකර පෙරේරා අපෙන් හැමෝගෙම ඉවත් වෙලා ගියේ වයස අවුරුදු 64දී. ඒ පසුගිය සතියේ ඔහුගේ හඬ, ඔහුගේ ගීත, ඔහුගේ සරල ආදර කතා අපේ මතකවලට සදාකාලිකව ඇලී ඉන්නවා. අද අපි ඔහුගේ ජීවිතයට, ඔහුගේ කලා සුවඳට, ඔහු අපට දුන් සංගීත මතක වලට ගෞරවයක් දැක්වීමට විශේෂ මොහොතක් කරගන්නවා. ඒ වගේම ප්‍රියංකර පෙරේරාගේ අපූරු ගීත කීපයක් අද සති අන්තයේ ඔබට ඇහිමට අපි සූදානම්. ඔබ ඔහුගේ හඬේ සුවඳ, ඔහුගේ කලා මලාව, ඔහුගේ මතකය අපි එකට එක්වරනවා. හොයිට බ්‍රිංගන් වියස් ඊනන් බයි ලංකා රාඩියෝ ආයන බෙසොන්දර සෙන්ඩුම් දෙ සිංග ප්‍රියංකර පෙරේරා දෙ මූසික් වෙල් ශ්‍රී ලංකා අයින්ස් අයින අයින්සිගාටි ඩුප්ට උන් අයින උන්පගෙසල් බාර ස්ටිම ගේ සිංටාට් හට උන්ස් ඉන් අල්ට පොම්පියුන් සෙක්සික් යාරන් පලසන් සයින ස්ටිම සයින ලීඩර් දි අයින්ෆගන් ලීපොල ගේ සිස්ටන් දීස සෝන්. Sie bleiben für immer in unseren Erinnerungen. Heute nehmen wir uns einen besonderen Moment, um sein Leben und seine Kunst und den musikalischen Erinnerungen, die er uns geschickt hat, Respekt zu erweisen. Auf diesem Wochenende spielen wir für Sie einige seiner schönsten und bedeutendes Lieder. Lassen Sie sich gemeinsam zu den seiner Stimme, die Wärme seiner Kunst und die Erinnerungen an ihnen weitertragen. Wir senden Lanka Radio heute diese berühmte Sänger einige Lieder. So, අපි අද කතා කරන්නේ මේ අපෙන් වෙන්වගේ ප්‍රියංකර පෙරේරාගේ ගීත ගැන. අපි අද ඔහුගේ මුලින් වාදනය කරා අද නැති දේ. ඔව්, අද නැති දේ. ආදරේ ඉස් මොහොතක් හිතට පුරන සෙමින් දුක්සුව මිශ්‍ර ගැඟීමක් ඔහුගේ විශේෂහනින් අප සවන් දුන්නා. ඒ වගේම මීළං ගීතය ආදරේ රන් සවන් දෙන ඔබට සෙනෙහසින් පිරුණු මුරුදු ගීතයක් අරගෙන එන්න අපි සූදානම් කළා. හදවතේ ලුහුබැඳි ඉන්න ආදරේ මතක සෙමින් හිතට වැටෙන රන් තාරකා වගේ මෘදු සංගීත රසයක් ඔබ වෙත ගෙන එනවා. එහෙනම් අපි සවන්දමු ඒ ගීතයට. මේ ආදරේ රන් ගායනය ප්‍රියංකර පෙරේරා.

ආදරය රන්දෙවලේ ඒ ගීත ගායනකලේ ප්‍රියංකර පෙරේර මිලන් ගීතේ කල්යාණී ඔබට මගේ හිතේ තියෙන රහස් කතාවක් කියන්න. මේ කියන්නේ ඉතා මුරුදු ආදරින් පිරුණු ආරම්භයක්, කෙනෙකුට හිතේ තියෙන දුකක් ආදරයක් රහසක් වූ මතකයක් කියන විදිය කල්යාණී කියන එකින් ලස්සන ගෞරවයක් ආදරයක් සෙමින් කතා කරන හැඟීමක් ලබා දෙනවා. කල්යාණී, මගේ හිතේ රහසක් අද ඔබට කියන්න තියෙනවා. මගේ හදවතේ ගැඹුරු කතාවක් ඔබට කියන්නම් කල්යාණී. මට කියන්න තියෙන කතාවක් තියෙනවා, ඒක ඔබටමයි. මේ කල්යාණී ගායනය කරන්නේ ප්‍රියංකර පෙරේරා.

ගීතය ගායන කළේත් ප්‍රියංකර පෙරේරා. අපි මීළඟට අපි තවත් ඔහුගේ ලස්සන ගීතයකට සමන් දෙමු. බැලුවේ නෑනේ මාගෙදියා, ඒ කියන්නේ ඔබ මට අද බලන්නේ නෑ, මාව නොසලකලට ගන්නවා. මේකේ හැඟීමක් එන්නේ ඒ වගේ තමයි තියෙන්නේ. ආදරය කරන මනුස්සය මාව නොබලන එකෙන් දුකයි. කලින් තිබුණු ආදරය අද නැති වගේ. මතකයන් තියෙනවා, හැඟීම් තියෙනවා. තවමත් ආදරය තියෙන නිසා හිත කෙලින් වෙන්නේ නැහැ. මට ඔබ බලන්න නෑනේ, ඒ නිසා මගේ හිත කෙලින් වෙන්නේ නැහැ. කලින් මට හිතුණු ආදරේ අද මට නොලැබෙනවා. අපි සමන්දමු බලන්න බැලුවේ නෑනේ මාගේ දිහා ගීතයට.

0: lankaradio.lk
1: කඳුළු සලා නංගි කියන්නේ නංගි ඔයාගේ ඇස්වලින් කඳුළු වැටෙනවා මට ඒක දැනෙනවා කෙනෙකුගේ දුක දැකලා හිත කෙලින් වෙන්නේ නැති බව ආදරෙන් සෙමින් මුරුදු ලෙස සැනසීමක් දීමට හදන හැඟීම නංගි කියන එකෙන් ආදරේ සෙනෙහස ආරක්ෂාව ඒ වගේම නංගි ඔයාගේ ඇස් දෙකේ කඳුළු මට දුකයි නංගි කඳුළු සලා මට කියන්නේ ඔයාගේ හිතේ තියෙන දුක නංගි ඔයාගේ කඳුළු මට හිත කෙලින් වෙන්න දෙන්නේ නැහැ අපි සමඳුන් ප්‍රියංක පෙරේරාගේ තවත් ලස්සන ගීතයකට කඳුළු සලා නංගි

சான்சுங் சுவாங் ஹதர் மந்திரே மே கீதத் காயனக்கலே பிரியங்கர் பெரேரா சமக ගායිකාවගේ නම නම් හොයාගන්න බැරි වුණා. ඉතින් කනගාටුයි. ඒ වගේම මීලන් ගීතය අපිට පුළුවන් දැන් සමන් දෙන්න. ඒ ගීතයත් ගායනය කරන්නේ ප්‍රියංකර පෙරේරා. ඒ ගීතය අටවැනි ස්ථානයේ තමයි අපේ වාදන ලැයිස්තුවේ තිබෙන්නේ. ඒ ගීතය තමයි සිත සෙමින් සොඳුරු කරන සංගීත සුවයක් ගෙන එන මේ ගීතය. අස රැඳුන රැඳුන තැන්වල මුළු මුව මඩල සිනසුනා. ඇස රැඳුන රැඳුන තැන්වල මුව මඩල සිනසුනා. මේ ගීත ඉතාමත්ම ජනප්‍රිය වුණ ගීතයක්. ඒ වගේම ඔහුගේ ගීත සියල්ලම වගේ ජනප්‍රියයි. ඒ නිසාම අපිට පුළුවන් ඒ ගීතයට සම්බන්ධෙන්න. අතට රැඳුනාවේ තනුවලට මුව මඩල සෙමින්ස් ගලා යන ආදර මොහොතක් අද අපි ඔබේ හදවතට අරගෙන එන්නයි සූදානම. සිත සෙමින් සොඳුරු කරන සංගීත සුවේ හදට හදවතට මුරුදු සුවක් වගේ ඔබේ දවසට සංසලක් වෙන්න මේ ගීතය අද අපි තෝරාගෙන තිබෙනවා. ආදරේ මුරුදු රිද්මේ සෙමින් ගලා පසින ලස්සන සුවඳ ඔබේ සිතට, ඒ වගේම ඒ මොහොතේ අපි වෙනුවෙන් ඇස රැඳුන රැඳුන ගීතය ගායනය කරන්නේ ප්‍රියංකර පෙරේරා. අපි සමඳමු ඒ ගීතයට.

कोमल नंदे सुमुदु सिकुरुलिया मैं गीता दिता मत में जाना पर उन्हें गीता कोमल नंदे सिकुरुलिया सेमिंग पावन मालसों तक वाके हादवते मुर्दु हंगे अवधिकरण सुंदरु मोहतक सिते गैंबुरे सांगवांग ने इन नोकियाम हंगे ने मुर्दु खाता वक्ती है ना कावदारे आहासे हमन सुलंगटत कावदारे हादवते सेमिंग ऐलने मतकेटत කොමල බව මුරුදු බව සෙමින් පාවෙන ආදර සුවඳ හදවතේ නියර තැනකට ඇතුල් වෙලා සිතේ රහස් කතා අහනවා ඒ වගේම සෙමින් ගලා යන විශේෂ ගීතයක් ඔබේ හද ඔබේ දවසට සොඳුරු රසයක් ඔබේ හදවතට මුරුදු සුවයක් ඔබේ සිතට සෙමින් ඇලෙන සංගීත මාලාවක් වෙන්න මේ මොහොතේ ඒකෙන් අපි දැන් සමන් දෙමු කොමල ළඳේ සිකුරුලියා ගීතය මේ ගීත සියල්ලම වගේ ගායනය කර තිබෙන්නේ ඔහුගේ පියා මිල්ටන් පෙරේරා ඔහුගේ ගීත තමයි මේ ප්‍රියංකර පෙරේරා වැඩි වශයෙන් ගායනය කර තිබෙන්නේ අපි සමඳුමු මේ ගීතයට කොමල ළඳේ සිකුරුලියා

lankaradio.lk. මගේ නයනාවි සාගරී කෝමල පානි මේ ගීතයත් ඉතාමත්ම ජනප්‍රිය වුණ ගීතයක්. මිල්ටන් පෙරේරා ගායනා කරන ගීතයක ගීතය ඔහුගේ පුතා ප්‍රියංකර පෙරේරා අපෙන් වෙන්න ගිහින් සිටියත් ඔහු ඒ ගීත ගායනා කළා. නෙත් දෙක සිරියාවේ සෙමින් විවෘත වෙලා කොමල පානියේ සුවඳ හදවතට ඇතුළල සිතේ ගැඹුරේ සංගාගෙන ඉන්න අඳුරු හැඟීම් පාවෙන්න පටන් ගන්න එක මොහොතක් මේ මොහොත. නෙත් අතර හමුවෙන නිහඬ කතාව හදවතේ සෙමින් ඇලෙන රහස්සේරම මුරුදු රිද්ම වගේ ඔය හදවතට සෙමින් ඇතුළු වෙලා සිතේ ලොකුම තැනක් හදාගන්න විශේෂ සංගීත හැඟීමක්. ඔය නෙත් දෙකින් පටන් ගන්න සෙමින් ගලා යන ආදර රිද්ම කොමල පණියේ සුවඳට මිශ්‍ර වෙලා ඔබේ සිතට නව ලෝකයක් විවෘත කරනවා. මගේ නයනාවි සාගරී කෝමල පානි මේ මොහොතේ අපට පුළුවන් ඒ ගීතයට සමන් දෙන්න මේ ප්‍රියංකර පෙරේරා.

0: lankaradio.lk.
1: නෙලන්න බැරි මල් අතුවග මොටද පිපෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒක කාටත් අහන්න පුළුවන් දෙයක්. ආදරවන්තයන්ට සමහර වෙලාවට ඇතිවෙන ප්‍රශ්න නිසා ඔහුට ඇව හෝ ඇයට ඔහු හෝ එකතු කරගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ ගීතයක් තමයි මේ නෙලන්න බැරි මල් අතුවග මොටද පිපෙන්නේ කියලා කියන්නේ. මිල්ටන් පෙරේරා ගැයූ මේ ගීතය, මේ වාදනය කරන ගීතය ගායනය කළා ප්‍රියංකර පෙරේරා. අපෙන් වෙන්ව ගොස් දැන් දින කීපයක් වෙන්නේ. ඔහු වයස අවුරුදු 64 දී තමා අපෙන් වෙන්ව ගියේ. අපි ඒ වෙනුවෙන් මේ විශේෂ වැඩසටහන කරන්නේ නෙලන්න බැරි වූ මලක් අතුවග මොටද හදිසියේම පිපෙන්නේ වගේ හදවතේ නිහඬ තැනක සඟවාගෙන ඉන්න හැඟීම්, අඳුරෙන් එළියට එන අවුරුදු ගණනාවක් ගලා ගියත් මැකී නොගිය මතක සුවඳක් අපි ඔබට අරන් එන්නයි සූදානම්. සෙමින් පාවෙන රිද්ම හදවතේ ගැඹුරට ඇල්ලෙන මෘදු සුවේ අහිමිමීම් අතර හමුවෙන නව ලෝකයක්. ඒ වගේම ඔබේ සිතට සෙමින් ඇතුල් වෙලා සොඳුරු මොහොතක් හදන විශේෂ ගීතයක්. නෙලන්න බැරි වූ මලක් අතුවගේ මොකටද පිපෙන්නේ ආදරේ නිහඬ රහස් කතා ඔබේ හදවතට අරගෙන එන නෙලන්න බැරි මල් අතුවගේ මොටද පිපෙන්නේ මේ මොහොතේ ලංකා රේඩියෝ වෙතින් ඔබ වෙනුවෙන්. මේ නෙලන්න බැරි මල් අතුවගේ මොටද පිපෙන්නේ.

0: We only play the greatest hits, 24/7, 365 days a year, just for you.
1: අන්න බැරි මල් අතුවග මොටත් බිපෙන්නේ. ඔබටත් එහෙම හිතෙනවද? මීළඟිතේ ඔබ කවුද ප්‍රිය? හදවතේ නිහඬ තැනක සංගවාගෙන ඉන්න අඳුරු මතකයන්ද නැති වී ගිය මොහොතක්ද? නෙත් දෙක හමු වෙන විට සෙමින් පාවෙන මෘදු හැඟීමක්ද? කවදාරි හදවතට ඇවිත් ආලෝකයක් හදන අපූරු කතාවක්. කාලයේ ගලා ගියත් සිතේ තුවාල මැකී ගියත් ඔය නමත් නොකියාම හදවතේ ගැඹුරට ඇලෙන රහස් තිබෙනවා. සෙමින් පාවෙන රිද්ම හදවතේ සුවඳ අයිවීම් අතරින් හමු වෙන නව ආලෝකයක් ඔබේ වගේ දවසට මෘදු සුවයක් දෙන විශේෂ ගීතයක්. ඔබ කවුද ප්‍රිය? හදවතේ රහස් කතාවට සෙමින් ඇතුල් වෙලා ඔය නමින් නොකියාම සිතේ ලොකුම තැනක් හදාගන්න උත්සාහ ගන්න. ඔබ කවුද ප්‍රිය? මේ මොහොතේ ලංකා රේඩියෝ වෙතින් මේ ප්‍රියංකර පෙරේරා.

රත්තරනය දිනුව ආදරය හදවතේ අඳුරු තැනකට හදිසියම් ආලෝකයක් දාලා යන අපූරු මොහොතක් වගේ කවදාහරි අයිම්වීම් අතරින් සෙමින් පාවෙලා එන මුර්දු සෝඳක් හදවතේ ගැඹුරට ඇලෙන නියඬ කතාවක්. කාලය ගලාගියත් සිතේ තුවාල මැකී ගැතේ ආදරේ දිනුවා වගේ තවමත් හදවතේ මැද සෙමින් දිලිසෙනවා. සෙමින් පාවෙන රිද්ම හදවතේ සුවඳ ඔය මුර්දු හැඟීම් අරගෙන ඔබේ දවසට නව ආලෝකයක් විවෘත කරන විශේෂ ගීතයක් මේ රාත්තරනේ දිනුවා ආදරේ. ඔබත් ආදරේ දිනලා ඉන්නවනම් මේ ගීතත් සමගම ඔබටත් වාසනාව ගෙනෙන ලස්සන ජීවිතයක් අරඹන්න පුළුවන්. අපි සමන්දමු රාත්තරනේ දිනුවා ආදරේ ප්‍රියංකර පෙරේරා.

lankaradio.lk. මහ ගණ වනන්තරේ සෙමින් හමන සුළඟට ඔය හදවතේ රහස්සේරම එකතු වෙලා අපූරු සංගීත හැඟීමක් අරගෙන එන මහ ගණ වනන්තරේ ඔබත් ගින් තිබෙනවද? ගණ වනන්තරයක් කියන්නේ ඉතාමත්ම ගස්කොළන් වලින් වැලි පිරිගිය වනන්තරයක්. නමුත් මේ මහ ගණ වනන්තර තිබෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ. කෙසේ වෙතත් අපි මේ ගාන වනාන්තරයේ ගැන කියන මේ ගීතයට සවන් දෙමු මේ ප්‍රියංකර පෙරේරා.

එන්නද රන් මැණිකේ ඔබේ පැල්පතට උදේ. උදේ හිරු පළමු රේඛාව පාවෙන්න පටන් ගන්න වෙලාවේ හදවතේ මැද සෙමින් ඇලෙන රන් මැණිකේකුට කියන නිහඬ ප්‍රශ්නයක් තියෙනවා. මම එන්නද ඔබේ කුඩා ගෙදරට, ඔබ ඉන්නේ මුර්දු තැනට. හදවතේ සෙමින් පාවෙන ආදර රිද්ම සමග මේ ගීතේ ගායනය කරන්නේ ප්‍රියංකර පෙරේරා.

lankaradio.lk. ඔබ කවුරුත් අසා තිබෙනවා මල්සරා ගැන. මල්සරා කියන්නේ ආදරයට හිමිකම් කියන දෙවි කෙනෙක් වගේ කෙනෙක්. සුපුම් ලොවේ කුසුම් හොරා මල්සරා මේ ගීතය ගායනය කරන්නේ මිල්ටන් පෙරේරා. මේ අපි වාදනය කරන ගීතය ගායනය කරන්නේ පසුගිය දිනක අපෙන් සදහටම වෙන්ව ගිය ප්‍රියංකර පෙරේරා. සුපුම් ලොවේ කුසුම් හොරා මල්සරා. කුසුම් සුවඳට මිශ්‍ර වෙලා හදවතේ රහස් කතාව අද මේ මොහොතේ සංගීත වෙලා ඔබට ගෙන එනවා. සෙමින් පාවෙන රිද්ම හදවතේ ගැඹුරට ඇලෙන අඳුරු ආලෝක මිශ්‍ර සුවේ ඔබේ සිතට නව ලෝකයක් විවෘත කරන විශේෂ මොහොතක්. සවන් දෙමු සුපිම් ලොවේ කුසුම් හොරා මල්සරා මැදින් මේ ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලංකා රේඩියෝ. අපි සවන් දෙමු ඒ ගීතයට.

0: lankaradio.lk.
1: මීළඟ ගීතයත් ගායනය කරන්නේ ප්‍රියංකර පෙරේරා. මේ මුල් ගීතය ගායනය කළා මිල්ටන් පෙරේරා. අපි සමඳුන් සුරකීමට හෝ කියන මේ ලස්සන ගීතයට.

ඔයගොල්ලෝ තොහොම කියලා ඇති නේද? එකම නමයි මම දන්නේ ඔයාට කියන්න ආදරේ කියන එක. ඒ වගේම තමයි අතීතයේ උන්න හැටි දෙන්න මතක් වෙනවා ඇති සමහර අයට. ඒ කියන්නේ සමහර අය ආදරය කරලා විවාහ වෙලා ඉන්නව, සමහර අය ආදරය කරලා වෙන් වී ගිහින් ඉන්නව. අන්න ඒ ගැන්ටිය ගැනයි මේ ගීතෙන් කියන්නේ අතීතයේ උන්න හැටි දෙන්න. මේ ගීතත් ගායනය කළා මිල්ටන් පෙරේරා. ඔහුගේ පුත් මේ ගීතය ගායනය කරන්නේ ප්‍රියංකර පෙරේරා. අපි ඉතාමත් කනගාටු වෙන ඔහු ඉතාම සුළු කාලයකින් අපෙන් වෙන්ව ගියා. වයස අවුරුදු 64යි ඔහු අපෙන් වෙන්ව යන විට. අපි සමන් දෙමු අතීතයේ උන්න හැටි දෙන්නා.

නැවත තොපියමු වන්නේ ලබන සතියේ මේ වේලාවට දහවල් එකට ලංකා රේඩියෝ වැඩසටහන සමග. එතෙක් ඔබ සැමට සතියේ මේ සති අන්තය ජයග්‍රහයි විනෝදමත් සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මම රංජන් ධර්මරත්න. වියසින් විදලා නෙක්ස්ට් වෝක අප් ඩ්‍රයිසේ නුව හිය බයි රාඩියෝ ඩාම්ස්ට් මිට් ලංකා රාඩියෝ සෙන්ඩුන් ඉසුන්සෝ ඔයිස් අලන් සුපර් ටෝල සොනික වෝක බිස්තන් අම් මයික්‍රෝෆෝන් වා රංජන් ධර්මරත්න.